0: ejen
1: Y
0: vi
1: bueno.
0: mati rasun ejen rasaka badal buma kuli ke nya badale to e astura sha
1: Ah.
0: badal vi ma to
1: Ah,
0: oh ai hadura dan den undagu es vaane ta do
1: ගාහුලේ මියකුදෝ
0: තෙදෙ තිබුණී ගේ එකම් දේතර දේතර හා විරු ගඩි එහෙන් දුවාලන් ජස්සාලා එහෙන් උලලා නංගා තෝ
1: හවීරු ගඩි දන් දෙම් බය දෙ මී මිහාර දෙම් බය දෙ සරේ ගඩු දන් දෝ
0: එත
1: දස්ත්‍යා දෙ
0: දිල්ලා
1: මී
0: ෆත උන්නනි
1: ආ දිල්ලා හු උන්නා නේක අනේ මී හා මිහාර දෙ අනේ හඳුවර දෙන උදේර සං අලිවානේ දෝ බිස්චාරි හඳුවර මත
0: දෙන්
1: මී
0: දිල්ලා ෆ
1: ගන්න
0: උන්නා ඤාව සාලි යන්න අන්ට තෝ දැන් අනින් හින්දෙන් බෝ ගස්තා කයිච්චි සෙන් නුහුරෙ දෝ මිහාරු
1: නොහුන්නාන නොහුන්නාන ම මීහුන් දාතන් පෙන්න්නන ඇව සෑ කලසි දුක්බටු
0: බිරිවරියෙන් නුවානෙ තද එහෙම විම කස්සුන්
1: බිරිවරිය නොවන
0: කොබ මූසුන් කියනවනි
1: දායි දා දෙලෝ හුළුවන් කර
0: අවි ගදා
1: තා වරන් අවි ගදාම
0: අස්ලෝ
1: සීරියස් කොම
0: එක්කොල වාරෙ වේනේ අනෙක්කොලති
1: මිහාරු මී උලේ ඨනුග दोरो मचने को ना वे बिस्कुट वाला था वो ऐंगी चाहेगी बिस्कुट लाएगी हम नया वन्ने वो बयान दा फायर को लग बाने
0: ऐहम वनी तो ऐहम वरंग होनो भी है तो
1: वरंग वरंग
0: हाँ को बात
1: निहारो निहारो ये अभी आरा नहीं था तो देंगे एक घंटा कर देगा डिब्बा आरो हम आरो फिर वाला ना
0: वरंग अभी का तो दुआ का मैं बदल भी तो मैं देते रहे कम वारे वही फायदी है तो विस्तार दोस्त कोले तो मैं आई
1: वारे वही लाख अनेक तो मिहार हूँ वे भाई ये अपन तादे
0: फिर भी फिनी कोले पुरेगा तो कोल्ला फिर तो हूँ
1: ना
0: को बाहिंग आला बच्चा कौन कुछ का हासा कोल्लानी
1: हासा कोल्लानी उन्ना मिहार हस्बैंड आडो हाँ हस्बैंड दे समाया दें आडो हाँ हो रहा सो देना दे बाकी मिहे किया करना था तो
0: बाकी मिहे
1: नांगुनी वेदा नांगुनी वेदा
0: एमएन ना तो
1: एमएन ना
0: ओके तब जहाँ देना वालों पर शुक्रिया मालक आवाज़ की वेदा नहीं गे
1: हाँ थैंक यू

දඬු බිමිකෙ ෆහේ තියබෑ මීහුම් බේනුම් ෆදයකුම් තියබෑ මීහුන්ගේ දඬු බිමන් අන්නාශෙ එබහී නස්ලු උෆෙදුමගේ මගු ඛයාරු කුරාශෙ අදි තියබෑ මීහුන්ගේ අමිල්ල නෆ්ස්තකට්ටකා හෙයොකන්තන් ඉස්කුරාශෙ අදි තියබෑ මීහුන් අල්ලාහ තක්වාවිරවාශෙ අදි හමකශවරුන් තියබෑ මීහුන්නී එකලාංගයා බද්දල්වානේ බයකුකම් තියබෑ මීහුන් දන්නාශෙ අදි මූමිනුන් තකුන්න කලේගෆාන උෆාවිරකම්ග ඛබරු දිවවාශේ.

0: ඒ මවෙ සුට්ටාදෑෆින්
1: අහරම සුට්ටාදෑෆින්
2: ඒ ලිස්ටක මවෙස් හිමනාලා
3: අමිල්ල ෆෑසාන්දෑගෙන් අමිල්ල හසිනට ගෙල්ලුන් දිරුමකි කිහා මොයකමේ ඒ මවෙ සුට්ටාදෑෆින්.

නොදිහ මග හට දිව ම මිගඩිය ගල්ගුන් මේ කුරිය මිගෙන්දා ලංච් ප්‍රේක්ෂෝග මිය දල්ගුන් මි හිමනාල් දිනි දිරිවුන්ගේ මුහිම්මු ෆස් හුනරු අද උම්මේද කුර මියදු මිගෙනස් තෙමුණු පොයින්ට් තකුන් වස් එහුන් තේන ෆෑදා හොරි මෞදු මාතකේ ලිබිගෙන් දිය කම මිය දල්ගුන් හිමනාලී කණුලා අඩේ හුමුගේ මුහිම්මු කම වගුතු බහාලාගේ මසකෙ කුරුන් දෙමිනට් කෙ උසූල් ජස්බාත් කොන්ට්‍රෝල් කුරුන් අදි හරදු කුඩ කුරුම්ග විස්තුන් තෙරිවු මි පෑතක ಮಿಕಂಕಂ ದಿರಿಯುಳುಂಗ ಮೇದುಂ ಫೆಶ್ಕೆಂ ವಿಸಮ ಬೇನುಂ ಕುರಂ ಫಶಂ ವೇಂಗೇದೋ ಅದ ಮಿಹಾಸಾಬ ಮೇದುಗ ಲಂಚ್ ಪ್ರೇಕ್ಷೋ ಆಲ್ಗೊ ನಿಮ್ಮಲಾಫ್ ವಕಿವೆಲಾನಿ ದಿವೆ ಹಿ ಎಫ್ ಎಂ ಗೆ ಮೇದುಗೆ ಕುರಿಯಂ ಹುಯ ಶೋತಕ ವಿಸ್ ದಿಯಂ ಮೆ ಬೇಫ್ರನ ದವತರಮು ಅಸ್ಲಾಮಲೇಕುಂ.

0: දෙන් තිම්වන පහර එකම්බලේගෙ වරි කොෆි නම එය ෆහ එකම්බලේගෙ එහෙම ෆිරහෙනකා කෑවෙන කොෆුම දාන්දෙන් ඒනාක එබහි තිම්ෆක්කුල ෆිරියා එකම්බලේගෙ හලාලෙන් නවානිතේ දෙන් ෆහුන් ඉම් ෆිරිමීහා එ අංහනා වරි කොෆි නම කුරිම් වරි කුරි ෆිරහෙනා ආයි එ අංහමීහා ආයි දෙමීහුන් අලුන් ඉනුමුගා ඒ දෙමීහුන්ගේ මච්චක කුෂන්නතේ ඒ අල්ලාහු අංගවා ෆවා හුකුම්ත ಕಾಯಂ ಕೊಗ್ಗೆನ್ ಉಳವಿದಾನ ಕಮ ಎದಮೀಹುನನ್ ಹೀವಾನಮೇ ಅದಿ ಎಯಿಮೆ ಕಮಾಮೆದು ಅಲ್ಲಾಹು ಕಂಡ ಅಳುವಾ ಫವಾ ಹುಕುಮ್ತಕೆ ಎ ಹುಕುಮ್ತ ಎಕಲಾಂಗೆ ಬಯಾಂ ಕೊದ್ದಿವ್ವನಿ ಎ ಹುಕುಮ್ತ ದಿನ ಗನ್ನಾನೆ ಬಯಕಶೆ
1: ದಿವೆಹಿಎಫ್ಎಂ ದಿವೆಹಿನ್ನಾಯಕು ನೋದಿಹ ಎಕೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್.

0: මීහුන් ගිනවී වෙහිකල් ගිනවී මගුතක් කුදිවී නොකතාවරුවී රක්කා තෙරිකන් නැතමුම් මෙදනී රක්කා තෙරිබං එම්මෙන් ජැහැ
1: නිකංකම විස්නානු ලෙවුණීම ීග ඉහාදර
2: තිමායා එහෙ මීහුන්ගේ සලාමතටකා කොම්ම මීහකු වෙස් ගවායිතකං හුරුමත් තෙරිකොන් හිතු මුහිමු මගුමතීගේ අමාංකක් එම්මෙන්ගේ රක්කා තෙරිකා

ගඩින් හතරගඩි 26 මිනිට් 40 සෙකන්තු මේ ගඩී ගල්මේ කුරිය මිගෙන්දනි ටී ටයිම් රික්වෙස්ට් මේ ෂෝ ගල්මෙන් දිබෙෆුන් ෆොනුවා මෙසේජ් ත කියාල දෙන මෙසේජ් තකයි කීග මේ ලව රික්වෙස්ට් කොෆ වාකම වාණම ඒ ලවත ගෙනස් තේන හමේ යයි කීග ෂෝග බෑවරිවන් බේනුවා ෆරෑතක ඒ ෆුර්සත සුළුවා ලෙ ෆමිවනි පීඑස්එම් එයින් තිබෙෆුන් මෙසේජ් කුරාණි ඩී එෆ්එම් නොදි ඒකේ මේ පේජ පීඑස්එම් එයය රෙජිස්ට්‍රි වෙලාෆ මේ සර්ච් කොල්ලිම මේ පේජ් ෆෙන්නාන ඉංගේ තෝ මේ පීඑස්එම් එයා හමකොම බෙෆ්‍රෙග්ගේ ෆෝන වෙස් ඩවුන්ලෝඩ් කොල්ලෙවෙන් මියා හිසාබ අනික්කා සම ඉතුරු බෙෆ්‍රෙග් ෆෝනවා ෆවා මේ එදි ෆොයි ලවේ මේ ගෙනස් දෙනි නං හාම නුකුරුමන් එදේ ෆරාතෙක් එදි ෆොයි ලවේ ಐ ಎಡೋಯು ಮಿ ಲವ ಗೆನಿಸ್ತಿನ ಮಂಗ್ ಎದಿಫವಣಿ ಅದಿದ ಮಿಹಾತನಂ ಹಮ ಮಿ ಗಿನ ಬೇಫ್ರುಂ ಮಿಗುತ ರಿಕ್ವೆಸ್ಟ್ ಕೊಫಮ ನಿಂಗೆ ತೋ ಮೆಸೇಜ್ ಅದಿ ಹಮೇ ಯಾಕೀಗ ಬೈ ಲವತಕಂ ಎದೆಮ ಮಿದನ್ ಮಿ ಲವತ ಹಮ ಗೆನಿಸ್ತೆ ಮುಂದಾನ ದೇಶೋಗ ಬ್ಯಾವೆರಿವಾನ್ ನನ್ನೋಟ್ ಕೊಫಿ ಕಮ ವಾಣಮ ಎ ಫರಾತಕ ಅಳ್ಮೆಂಗುಳಾದಾಣಿ

0: මං එහි තිරිවිදෙන්.
1: දුම්ෆැයි දුළහෙව සිහතකම් හුරස් සලා ෆස් නුජෙහි අවහ දුම්ෆතුගේ ස්තිව මල්කුරුම් හුට්ටාල මාහිග.
2: දිවෙහි FM නුවදිහ එක මෙගහට්ස්. දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහට්ස්.

හම කශවරුන්තිමන් රස් කලාගේ ෆාලුවේ බයාවිගම්වා ආයත්තකි කලේගි ෆාන බාවාලෙවීමේ ෆාසකුන් නූම් බයකු එයකක් කාෆිරෙන් නුවානෙතේ.

version 2.0. අද දිවහෙෆෙමු මිගටීක කුරියම් මිකෙන්දනී කවර් අදි රිමික්ස් ලවතකං හාසකො ගෙන් කුරිය කෙන්දා වර්ෂන් 2.0 ෂෝ යයිකුග කුරියම් මිතනී සමා බ්ලැන්ක් ස්පේස් කී ඇමරිකාකෙ මෂූර් ලවකියුන් තෙරියා ටේයිලර් ස්විෆ්ට් ගෙ ෆස් වන් ඇල්බම් නවර්ස්ත කඩ්ඩිහ නුවෙක් ගහිමනේ ලවයේ මී දෙහා සාදවනාහරු නෙරුණු වර මෂූර් ඉලෙක්ට්‍රෝ පොප් ලවයේ